0: DDFM නුවදි හේක මෙගහ
1: රාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවි FM ගේ මේ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙනි කෙලි ගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයිස්
2: ඒකේ ගොයිකොතු මග්පූල් ලස්වා ලවතකා ඒකේ චාට් තවගේ එම් ඒ ටොප් ලවතකා අද මිනෝනස් ඒකේ ප්ලැට්ෆෝම් තවගේ එම් ඒ වයිරල් ලවත
1: viral vibe
3: venu me sura fenila fenila
0: komme hafta gives aditya dohoge mendur fa de jahair repeat homa dohoge regandu igar jahair adi angar dohoge mendamu bahar jahair
4: viral vibe
0: hama ekani modi heke megahertz divi fm
5: abada fehilawata kayeko maazi ge tiriya
6: ಹಿತ್ತಕುಂಜ ಆಗಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
5: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರುಕೊಲ್ಲಮ್ಮ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් පොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ පොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

ඒක ම ගත් හේ ොම එක ගල්ගුම කරේම ින්ද රාජ හිද ම ෝගද ම බලා න ලයි නස්තෝග සුර හිතක රතම් පියසම් නිියසුම ශාන පියසම් නිියසුම් පහ කොලවේ හබර්ත වගේ තෙරේ ගමිග ගෑගන්ක විහි මිනිටන් හරි කුරින් ශයකු වා හබරම කෙම්බරිජ් න තිීජ පේපර්ත ස්කූල් තක ෙන්නාන අද ලිබුණු මක්ස් එන්ගේන මිසුරහහි ගදශන්ය බරකා. ම ස්ටේ ගොතු තිරිස් සහරු ශබීන කියෑදනය ස්වාවා බදලා තජ්‍රිබ මේ හාස රිපෝටේ.

ඒක මග ේෙම ිගඩෙකරගු කුරියමිගෙන් රාජය ො ම ශෝග ම හ සබ රාජයක මෝසුන් කුරිය ල ාකුරාව ත බලාලාන එක සාබ විසාර කරාන අද ගුගුරුන් එකශේගෙන් වේ බයිරත්තක බෝක වාාරය වෙහුම් එකශේගෙන් වේ. හූලංගුන් ගඩේක ෆනරම ලෆන්සවිස් මේලා දිමතුක බාර්මණක වැෑජයන විලාගරුග ගඩයෙකු ගැක්ගනක සාලිස් මේල වෑගද වුන් එකශේගෙන් වේ. කඩුතන් ගදවාන රාලුග උස්මි මෝලනී හතර ෆෝටා හැ ෆෝටා දෙමෙදුග. ආදින් හම මියායකු හාලිෆ් අතොල්ලුම් ෆෙෂගේ මේමු අතොල මේදු එහෙඳුනු දිහේජ්ජු මහමෙන් හුදු සමාදු නිරිපවාකම ස්වාහ කොල්ල ඒ ගඩේකු නවාර මෙලා සවිස් මෙලා දෙමිදුක බාර්මිනුක වැජෙහි විලාගනුක ගඩේකු සාලිස් මෙලා වැගද වේ කණුත ගදවාණේකම ලෆාකෝ හුදු සමාදු නිරිපමි වනි රාජ හිඳුනාගේ මේදුගේ ෂෝ මියා හිසාබු මිනිමාලනි හිමිහයි හුන් තෙරිනා පාජ්ජවරු උපාර්වගත කොලකංගදේ. අස්සලාමු අලයිකුම්.

0: نوديها 2 ميجا هرتز.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසිකායකු නොදි හේකර් මැකහක්ස් දිවහිෙ.

0: දිවහ FM දිවහින්නායක
1: නොවදිහ එකෙන් මෙගහත්ස් දිවහ FM
2: එම්මෙ ෆස්
3: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: මුනිෆූයි ෆිලෝම්ගෙ දායරා එම්මෙ තාදක් දැන් මේ බලාලනී මේ හෆ්තාග සිනමාතකෂා OTT ප්ලටෆෝර්ම් තකන් අන්න එම්මෙ පොඩෙති රිලීස් තක
2: Premier bus. See the smile a little smart coming in hot
1: I make it work they say the love can kill hindi cinema ga mi haftaage emme bodu pasen ufedifawani september tevi huga cinema ta huga release vi huma qureshi ge action thriller baby do die do

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මේ ගාතුක
2: මිජහුණිය කන්තක දෙල් ආහික නු මෙතන එම් මේ ඉංචිය විස්කුරියක ජස්සා දෙවෙ නිවරු නුකුරියා මේ පිකපේ විස්කුරියක නු ජෙහන්
3: එක්ස්කියුස් තංකොලේ තක්ක ෆානන්ත
2: දත්තා මවෙස් මෙවල නව තංකොලේ නු දිබිගෙන්න
3: අහරෙන්ගේ ගේ දොරුමතී ගේ තීනි තියාපුර තංකොලේ කුරියා වියස් ෆහතේ වියස් ජස්සා දෙම අහ නගිය වදෙවේනි
2: එහන්ත සෝරි
3: දල්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන් ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන්නේ අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඩා හැති බොලුකරිස්සායබ
3: දෙන් කී කුරාණි දර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලි නුවන් නින්දවාක මිනිකුමැලි සිහාරය ಅದೆ ನೀರುಣಿ ಏನ ಹೇಳಂ ವೈರ ನಮಾದ ವಸರ
5: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಕಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ವಿಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ತಿ ಸಿಮ್ಮಾ ಅದಾ ಕುರಬ್ಬ
0: ದಿವೆ ಎಫ್ಎಂ ನೋದಿಹ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್

0: මි පාරු තිකං කුරම්වානේ.
1: මීහුම් බුණේ ලොයිපකී එතන් හාස් වාහකෙ බුණෙ දේහුසාසකෙ. ඒනුම විස් මීගේෙන් මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුළලා මෙහුණීමක්.

0: මේකෙන් කොම්මෙ ලබේ කුමස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙක්කෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහෑරු දිවිහි එෆ්ෙ මුන්තිය එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් ಹಿತುಗೆ ತೆಳು ಅವಸ್ಕೊಲ್ಲ ತಿಬಾಗೆ ಬ್ಯಾವೆರಿಯಾಗೆ ಹಂದಾಂತ ಆಕುಲ್ಲವೇನೆ ಲವತ ಹಮೇಕನೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ ಎಂ

0: දිවි හිය ෆමෝ ගෙනස්තෙනි
1: වයිරල් වයිබ්ස්
2: ඒකේ ගොයිකොතු මග්පෝ ලස්වා ලවතකා ඒකේ චාර්ට්තෝගේ එම් ඒ ටොප් ලවතකා අද මිනෝනස් ඒකේ ප්ලැට්ෆෝම් තෝගේ එම් ඒ වයිරල් ලවත
1: viral vibe venu me sura
0: fenilaure komme hafta gives aditya dohoge mendur fa de jahairu repeat homa dohoge regandu igar jahairu adi angar dohoge mendamu bahar jahairu
3: viral vibe
0: hama ekani modi heki megahertz divi fm
4: abada fehilawata kayeku maasi ge tiriya
5: ಹಿತ್ತಕುಂ ಜಾಗಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
4: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರು ಕೊಲ್ಲಮ್ಮ

මිහාර ගඩින් හතරගඩ සවිස් මිනට මේනුව දිහේකෙ මෙග හර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මිගඩියක අල්ගුන් මේ කුරියම් මිගෙන්දනී ටී ටයිම් රිකුවෙස්ට් ෂෝයකී එහුන් තෙරින් රිකුවෙස්ට් කොල්ලා ලවතකන් හාස කොල්ලාගෙන් දිවෙහි FM මං කුරියකෙන් දා ෂෝයේ ফুরසතොන්නානේ ෆහෙජ්ජෙහුමා හමේ PSM එයා මෙදෙරකො DFM 91 පේජ මිජෙහිනි මෙසේජ් කොල්ලා මිහා හිසාබොන් ලිබිෆවා මෙසේජෙන් මේ කියාල දෙනි ඉන්සානෙ මෙසේජ් කොෆමි වනි එනමු ගෝතින් ඈ Some days feel a little brighter when you know tomorrow brings something special. Looking forward to that little moment tomorrow. Until then, stay happy and keep smiling. Song Ajab Prem Ki Gazab Kahani Artist Tere Thera Hone Laga Hu. Ajab Prem Tera Hone Laga Hu. मीखन ने गासु लावा गे नमकी अजब प्रेम की गजब कहानी फिल्म गे तेरा होने लगा हूं दो असलो डेडिकेट टू इमा ओके मेहम इमाया मिलावा मी हिमनाल देनी तेरा होने लगा हूं फिल्म की अजब प्रेम की गजब कहानी लवकी आफ मेवणी आतिफ असलम अलीशा चिनोई

best. ගඩින් හතරගඩි 35 මිනිත් මේ නෝදි හේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩි කල්ගුණ මෙන් කුරියම් මිගෙන් දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග මොළෙවස් එහුන් තෙරින් රික්වෙස්ට් කොල්ලා ලවත මේ හිමනාල් දෙනි ෂෝග මිහා හිසාබ වෙන් අල්ගුණ මේ හිමනාල් දේ ලවේ රික්වෙස්ට් කොෆ මෙවනි ඉෆා ඉෆා මිලව මිහාස කොල්ලනි ඉෆාගේ හුරිහා ඉක්වෙරිනා

ගඩින් හතුරුගඩ සාලිස් හතරු මිනිට් මේ නොදිහේක මෙග හර්ට්ස් දිවහි FM දිවහි FM මෙගඩිය ගල්ගුන් මේ කුරිය මිගෙන් දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග මිහා හිසාබුන් අහමද් ගේ රික්වෙස්ට් එ මේ හිමනාල් දෙනි රික්වෙස්ට් කොෆ මෙවනි බාරීගේ නේංගි හි දූවියේ මිලව ජහල් දිනුම මිලව අහමද් මේ හාස කොල්ලනි ඉෆා අරු අදි අමන්නා

0: ඊළුගේ දරින්නේ තිමන් රස්කලාගේ තිය බෑ මීහුන්න දෙව්වි නිර්මතයි අදි එදුව ස්වර්ගෙ මීස්තකුන්ගේ මච්ච තිමන් රස්කලාගේ තිය බෑ මීහුම් මෑක් ප්‍රව්වා ෆාවාකං හඳුමකුරාශෙ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිහ එකෙන් මෙගහර්ට්ස්.

අදි නුදන්න මීහුම් බුනෙෆූුවේ අල්ලෝ සීදා තිමම් මෙන්න බස් වහයි නුකුරවනී කීවිගෙන් බාවේ. නුවත මුහම්මදගෙ ෆානුගෙ බස්ෆුළු තෙදුකම්ගේ හෙක්කෙ තිමම්මෙන්ගෙ ගාතන් නානනී කීවිගෙන් බාවේ. හම එෆදැයින් එවරෙන්ගෙ කුරින් උළුණු උම්මැත්තවගෙ මීහුම් බුණී වෙස් එවරෙන්ගෙ බුණුමා එෆ්ෆද බුණුමෙකෙ එවරෙන්ගෙ හිත්තවනී එක්ගොයිවෙගෙන්නෙ. එෆද කන්ත යකයින් කුරා මීහුන්න හම කශවරුන් තිමන් රස්කලාගේ හෙකිත බයාන් කුරව්වා ඉංගෙවීමේ.

0: ඊළුගෙ දරින්නේ තිමන් රස්කලාගෙ තිය බෑ මීහුන්න දෙව්වි නිර්මතයි අදි එදුව ස්වර්ගෙ මීස්තකුන්ගේ මච්ච තිමන් රස්කලාගෙ තිය බෑ මීහුම් මෑක්රව්වා ෆාවාකං හඳුමකුරාශෙ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්.

නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක ති එහුන්තරින්ගේ එම්මේ මග්බුල් ෆන්නානුන්ගේ ලවත ඇඟෙනිකි හාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතෙගෙනිකි හාවරකා

0: කොම්ම හක්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: එහෙනම්.

0: Shamiyani.
1: ශාවියනි මෙරේක ප්‍රෝග්‍රෑම් එකස් නෝගර තිරි සිංහ මහම කුරියගේ නර්වරිත් ලවතකෙ මිගෙන සම්මුන්දනෙ හැම දිවෙහි රීති ලවතක අයකී ගම එහුන් තෙරින ගුලා ලොමුගේ ඊතුරන් එහුන් තෙරින්නා හවා කොල්ලා මාසෙක්ෙ තෆුරිහම කොල්ලීම මවුලුමාත විස් ලිබිගෙන් එබදෙම ශෝක බෑවරි වෙලා මිමසෙක්ෙ ෆුරිහම කොල්ලා කුරිය ගෙන්දම් වියම ඉගේ ශහුමීනි තයාරම එහුන් තෙරින් කුරි හිවරෙන් ඕන්නානි මෙරේගේ ෂෝස් නෝගර තිරි සිංහ මහම කුරිය ගෙන්දා ඉරු තවුදනි සුවල් මි සුවල් හාසමි කොල්ලනි ශාවියන්‍යා ගුලේ ගොතුන් misaka shaveni ni me fas bas shaveni fasha bas nun ya jumle ki al difa kitar shaveni hi mene to ekhaut den mi himanal deni laveng ivval de felave ge shair denagannam mi jeni khau khau to e lave minun ya len thai thai yar ko fami wani he mi ma ekhalo got ka sual te mihiri mi ge tur den hama mi show ge terin idla lavata vis jahal de beten nun nam bai far mi bahe laveng ivvala e lave age terin bahen nagaf e bas e gotu ko beenu e kurevuni e lemu ge terin beenu kurevini ko maane gato kudu ko wahaka dakka da mi sene udo ko sual te kenu mara fase sual te kem mihiri he mi ma e ba furi hama kolla agen mi mas ek kaami ap kolla agen lave ka laveng adu hala mi jene he mi ma mi lem verinna gule maulumat taka ಮೇ ಎಳೆಮೆರಿನಾ ಬೆಹೆ ವಾಹಕತಕ ತಾರೀಹುಗೆ ತೆರೆನ್ ಅಳ್ಮೆಂಗೆ ಎಳೆಮೆರಿಕಮ ಗುಳುಂ ಹುರಿ ಸುವಾಲ್ತಕ ಮೌಲುಮಾತ ಮಿಶೋಗೆ ತೆರೆಂಗೆ ನೆಸ್ತೇನ ಅಣಿಕರಿ ರೀತ್ ಲವೆಂ ಇವ್ವಾಲ್ದೀಫ ಬದ್ಲು ಕೊಲ್ಲಾಣ್

0: nuo 10 MHz 2 FM. Abadues emme gatuka.
1: Shaviyan.
2: ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

කොම්ම හප්තාකිවස් හෝම දෝහගරේ අගඩි පනද අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු ඒ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: මේ ඉස්මයිල් අෆන් රංකුද නූකුද අලිකුද හුදුකුද ෆෙනයේ දිවෙහිටුම් අඩුවහමන් තිදනී නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM දොම්වෙලි

0: අමතා පුරස්සා රැගෙන රක්කා තිරිකුරුමා.
1: ඊයේ ඒකන් එහ නුයිනමය කිතන්න පහරකු ඉතන් අර
0: දෙන් ති මා බොඩු කමක හදැ නූල බල රෆාන් ආන්න ඒවනි ඒවිස් රංගලක වී කමෙන්හෙ ඒගේ ෆෝන් යුකුගේ උළුම එදවෙ බදලතකින් අතුවෙච්ජයනු අබදු දිිෆාකුරුමගේ බදල්ග කංකම්ගේ හගීගෙන් එනේ විස්නෑදනීම මා ෆෑදාවානි ඒවාක බාවක් මීති බලා බල
1: දක්ක බලන සායා අනෙක්කාව සහන්න ෆෝනු දක්කාද ඒ යුණු සිරසිරුම් කියාලි හික්්‍යෑම දවයිගේ රෙකෝඩින් ආරෙන් අබදවස් යුකු ගාතු ගුණමේ තීය එනගේ හිඩෙන්ට ලෙන්ටකි ති හුනරුගේ බේනු කුරාශය එකමකු ඒනගේ හිබ්වරු හන්නක නේග නුදිබෙනි කීවකමෙ සායා ගෙලොදුම් උම්මීදී විදුවර ෆිනිිගින්දිය අධි අවසවහ ෆෝනා කුල ෆිෂි
0: නිකම් බලන් හුන්නා තින්ගේ මිවලනි මේ විඩියෝ මෙයා ටික්ටොක් කොන්ටල්ලා යගේ වෛරල් වානික
1: අහන්නකන් හියනුව යූකොතිකම මා ගයාවානහෙනෙ ඒනෙකි අබදු වෙස් තංකොල ලදුගන්න පුජ්ජ එක මහරින් හිතන් අර අහන්න එහා රීති අඩල් ලිබෙන නමේ කුළි දක්කාලියමුස්
0: නසීබන එනුවක
1: සායා එහෙම බුණදුමායකු දෙමිහුන්නන් එ්හරා හි කනෙවුණු එ මජා මාහදුග සායා එ වීඩියෝ ටික්ටුකන් අප ලෝඩු කොල්ලි ඒගේ ෆොන් ෆිනිිගින් දියේ හිීවිස් නුපුරාපද ආතියා හිලාස් මන්සරේ මදු වගුතු කොළෙ තෙරේක එ වීඩියෝ මුල මිස් මීඩියග වෛරල්වේ බොඩු මගුගුල් කමෙන් හෝදී.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරිඋළුවුමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමුරෙක්ගේ ඉන්සානුන්න ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලුකමුගේ හයාතන් නසරු හිංගාලමාතු ගින වගුතු අලුකමුගා ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලන් හුන්නෙව්වුමා ගින ගිනෑන් ගීත කුරාන් කියවා විදාළවුමා මෑන් අල්ලාහුවා විකුරු කුරෙව්වුමුගා වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේහෙන් හීවාවරුවේ අදි අලුකමුගා මශ්ගූලුවෙ වඩා ගන්නවාලේ ගිනකමු ඉස්තලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑවරිය වඩාගෙන්නෙවි